කල්පරකාපනේ පන්සදේ සදා සහා ඉදාකාරදීෝ සිරිනන කාරා සාදේව පතේ බෝරගොරද වාරයා බරකා මාදේ දෙනාකෝ පන්සම විශෝරයා ගයාග පුල්ලේ දර්සන්දිදාල් අතේ සේවා සම්බා නදාන කාල්ස්වාජිම භක්ෂෝ ඒනි මානයාදේ මාන නේතානයාදේ කාන නේරුටේ අදියෝට කන්න තන ශ්‍රී ගුරු රාමදාස සාජියෝ ආප ජිරේ පාවන පවිත්‍රය ස්ථාන සච් පණ්ඩ ශ්‍රී හරමන්දර සාහිබ ජී විඛේ කන්න තන සත්ගුරු ਸ੍ਰੀ ਗੁਰੂ ਗ੍ਰੰਥ ਸਾਹਿਬ ਜੀਓ ਮਹਾਰਾਜ ਆਪ ਜੀ ਦੇ ਹਜ਼ੂਰ ਸ਼ਬਦ ਚੌਂਕੀ ਚਰਨ ਕਮਲ ਸਾਹਿਬ ਜੀ ਕੀ ਅਰਦਾਸ ਕੁਲ ਚੁੱਕ ਮੁਆਪ ਕਰਨੀ ਸਿੱਖ ਪੜਦੇ ਸੁਣਦੇ ਸਰਬੱਤ ਲਾਹੇ ਵੰਦ ਹੋਵਨਾ ਨਾ